උජිගින් සෙත්තු මේ අගේ නතරං මෙමතාගේ ඥ බරූය 101.3 FM YFM ගුලයි සිටලයි.